0: Match vai.
1: O puteiro é aqui.
2: A famosa Match vai. A famosa Match vai.
3: Mete,
4: a famosa
5: mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, mete, m